ඔන්නක්සක නාලක්තු සිට සායක්සමින් සීවිසයුකයොක් තක්තිමින් උබ්ලුමේ මන්ඩෝටිල්ල වූ ජොලයි 6 තමානය කටගෙන අටක්සෙවා රොබර්ට් කබ්වීටක්.